0: ඉතින් සුබ සන්ධ්‍යාවක් දාබර ශ්‍රාවකිනි. කාලෙකට පස්සේ ඔබ ආසාවෙන් රස විඳපු අපිත් එක්ක හද බැනගත්ත වැඩසටහනක් අරගෙනයි බදාදා සමෙල්ලෙන් නැවතත් ඔබ හමු වෙන්නේ. ඉතින් දුර්තු මාසේ පළවෙනි බදාදාද. පළවෙනි බදාදා කියලා කියපුවම අපි ටික කාලෙකට නවත්තල පොඩි බ්‍රේක් එකක් ගත්ත ප්‍රෝග්‍රෑම් එකක් ගැන ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති. ඉතින් අද එකතු වෙන්නේ බදාදා යෝන් සඳල සමගින් සජීවී ගීතයන්ගින් සජීවී සංගීතයෙන් මේ මැදිරියම රස කරන්නටයි අපගේ මේ සූදානම. ඉතින් වෙනද වගේම 04.82 09.981 දුරකථන අංකය ඔස්සේ ඔබට තපහා සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ දුරුතු මාසේ කාලගුණයත් එක්ක අපේ වාදක වෘන්දේ ගායන වෘන්දේ සමහරුන්ටත් පොඩි පොඩි දේශගුණික බලපෑම් එක්ක කැස්සක් එහෙම හෙන්නට පුළුවන්. ඉතින් අපි සමාව අයදිනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා රස විඳිමු මේ ගීතේ. ඉතින් අද යෝන් සඳල්ල සරසන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වාදනයෙන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් පුලිත්. අයිබෝන් පුලිත් ඔබට.
1: අයිබෝන්.
0: ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙනවා ගිටාරය දෑතින් අරගෙන ඩිල්ෂාන්. ඩිල්ෂාන් අයිබෝන් ඔබට.
1: අයිබෝන්.
0: ඒ වගේම තමයි තේමිය.
1: අයිබෝන්
0: තේමිය. ඉතින් මයික්‍රෝෆෝන දෙකක් අතට අරගෙන සූදානම් වෙලා ඉන්නවා ඇය. අපි අද කතාබහට බඳුන් කරන ආදරණීය ගායිකාවගේ ගීත ගොන්න ඔබ වෙත ගෙන එන්නට ඔවුන් දෙදෙනා තමයි සඳුනි. අයිබෝන් සඳුනි ඔබට. ඒ වගේම මදු. අයිබෝන් මදු. මේ වාද්‍ය වෘන්දය සහ ගායන වෘන්දය එකට එකතු කළා මේ වැඩසටහන කරගෙන අනේක ලේසි පහසු බාරදූර ලේසි පහසු කාර්යයක් නෙවෙයි, ඉතා බාරදූර කාර්යයක්. ඉතින් නේට උරදීලා ඉන්නවා ඩීවියද ධනුෂ්ක. අයිබෝන් ඔබට.
2: අයිබෝන් දුෂාන්.
0: ඉතින් මේ සියලු දෙනා එක්කයි අද අපි බදාදා සඳල්ලි මේ සුඳුරු සන්ධ්‍යාව ගත කරන්නට සූදානම් වෙන්නේ. අපි ඉතින් අද අපි කතා කරන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ තවත් එක් ගීත කෝකිලාවියක් ගැන. අපි පුංචි කාලේ ඉඳලා අද වෙනතුරා අහපු ගීත රසයන් ඇතුළේ, රසවත් ගීත ඇතුළේ ඇගේ නම හැමදාම කියවෙනවා. ඒ වගේම තමයි අපි මේ ගායිකාව කියලා නොදැන වුණත් ඇගේ ගීත ඕන තරම් රස විඳලා තියෙනවා. ඇය අපාතරින් වියෝ වුණත් මිට ටික දවසකට කලින් ඒ ගීතවල රසය මං හිතන්නේ අපි තව කාලයක් තිස්සේ රසවිඳි. ඉතින් ආදරයෙන් මතක් කරමු මරියසෙල් ගුණතිලක. කැන්ඩි ළමිස්සිගේ සිනහව තවම ඇසෙයි කියලා තමයි අපි අද මේ බදාදා සඳල්ල පටන් ගන්නේ. අපේ පළවෙනි ගීතයට යොමු වෙලා ඇය ගැන, ඇගේ මතකය ගැන තවදුරටත් කතා කරගෙන යමු.

0: ඉතින් මම ඉස්සල කිව වගේ සමහර ගායකයෝ අපිට ගීත ලබා දෙනවා සංගීත ලබා දෙනවා සමහර ගීතය ගායකයෝ අපේ ජීවිතවල මතකවලට හඬක් දෙනවා නමුත් ඊටම කලාතුරකින් කෙනෙක් වෙනවා ඔවුන් ගීයක් ගයනකොට අපිට පොඩි මන්දහාසයක් ඇති වෙනවා ඒක ඇතුලේ සමහර වෙලාවට අපි අපේ මතකවල හීනවල ගැඹුරට කිමිදෙනවා ඔහුම හෝ එහෙම තවත් ගීතයක් ගයනකොට අපිට නටන්න හිතෙනවා ඒ වගේම තමයි ඔවුන් ගීලඟ ගීතේදී අපිට ආදරය මතක් වෙනවා තවත් ගීතයක් ගයනකොට අපේ තාරුණ්‍ය මතක් වෙනවා අපේ පුංචි කාලේ මතක් වෙනවා ඒ තමයි මරියසෙල් ගුණතිලක ඇයවන් ගායිකාවක් ඇයි ගැන කියනකොට අපේ මතකයට මුලින්ම එන්නේ කැන්ඩි ලමිස් වුණාට දැන් අපි ගායනා කරපු පහන් නොවන රයට ගීතයක් වගේ ඇගේ ගීත ගොන්නත් එක්ක අපි මේ සංගීත ලෝකයේ තුළ සිහින ලෝකයේ තුළ එක එක තැන්වලට යනවා පොප් වේවා බයිල වේවා සිංහල වේවා ඉංග්‍රීසි වේවා හින්දි වේවා වේදිකාවක් කොහේ තිබුණත් ඇයි වේදිකාව තමන්ගෙම කරගත්ත ගායිකාවක් ඒකයි අද ෂෝකේ නුනත් ආදරයෙන් ස්තුතියෙන් යුතුව අපි ඇයව මතක් කරන්නේ මිනිස්සු ජීවත්වෙන්නේ අවුරුදු ගාණක් වුණාට කලාකරුවන් ඔවුන්ගේ ගීත වාදනය වෙන ඔවුන්ගේ ගී හඬ අපිට ඇහෙන හැම කාලයකම හැම අවුරුද්දකම ජීවත් වෙනවා ඒක නිසායි අපි හිතුවේ අද සඳල්ල වෙන් කරන්න ඕනේ මරිසෙල් ගුණතිලකයන්ට කියලා ඉතින් නුගේ ගොඩදී 1958 උපතලද මරිසෙල් ගුණතිලක සංගීතයට එන්නේ අවුරුදු 7 ඒ අවුරුදු 7 පටන් දශක ගණනාවක සංගීත දිවිය තුළ ඇය ශ්‍රී ලංකීය සංගීත කෙතට ලබා දීලා තියෙන ගීත සමුදාය අප්‍රමාණයි. මුලින්ම වයස අවුරුදු 10 වෙන විට සිලෝන් ඔබ්සර්වර් ඕල් අයිලන්ඩ් ටැලන්ට් කම්පිටිෂන් කියන තරගාවලියේ ජූනියර් සෙක්ෂන් එකේ ජය ලබනෝ මරියසෙල්. ඉන් පස්සේ නව යොවුන් වියේ ඉන්න ජූනියර් රිද්මියස් කියන සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා තමයි ඇයි මුලින්ම ගීත ගායනය ආරම්භ කරන්නේ. ඉතින් මේ කණ්ඩායම 1960 කියන අවදීදී නැත්නම් 60 දශකයේදී රේඩියෝ සිලෝන්හි බොහොම ප්‍රසිද්ධ කණ්ඩායමක් බවට පත් වෙනවා. ඉතින් අවුරුදු 10 වගේ වෙච්ච පුංචි කාලෙක මේ ආකාරයට රේඩියෝ සිලෝන් වගේ ආයතනයක මෙහෙම ගායනයෙන් එකතු වෙන්න ලැබීම මං හිතන්නේ ඇයලද භාග්‍යයක් වෙනවා ඇයගේ මේ දිගු සංගීත ගමනට. ඒ වගේම තමයි මේ 60 දශකයේ අවසාන වෙලා මේ විදිහට ගුවන් විදුලියේ ගීත ගායනය කරගෙන යන කාලයේදී ඇයට තව තවත් සංගීතඥයන් මුණ ගැහෙන්නට ගායකයන් මුණ ගැහෙන්නට හැකි වෙනවා. ඒ වගේම තමයි ගීත රචකයන් ඇයට හමු වෙනවා. ඉතින් 1977 මරියසෙල් ගුණතිලක තාමත් පාසල් ශිෂ්‍යාවක් ඇය මුලින්ම කැන්ඩි ලමිස් ගීතය ගායනා කරන්නේ 1977. ඉතින් මේ 77 නිකුත් කරන කැන්ඩි ලමිස් ගීතයත් එක්ක මුළු ශ්‍රී ලංකාවම අපේ බයිලා හන්නට පුරුදු වෙලා හිටපු රසවත් ගීතයන් රසවිඳපු එක් ෂාන්රේටික සීමා නොවුණු අපේ පුංචි දිවයිනේ ඉන්න සංගීත ලෝලින් හැමෝම මරියසෙල්ව හද බැඳ ගන්නවා මේ කැන්ඩි ලමිස්සි කියන ගීතයත් එක්ක. ඉතින් ඒ තමයි ඇයගේ ප්‍රසිද්ධ දිවියේ ආරම්භය බවට පත් වෙන්නේ. හැබැයි මේ කාලයේම ඇයට ජාත්‍යන්තර පැසසුම් පවා ලැබෙනවා මේ කැන්ඩිලා මිස්සි ගීතයත් එක්ක. නමුත් අවාසනාවකට ඇය අනතුරකටපත් වෙනවා මේ අවුරුද්දේම. ඉතින් තමන් ගේම අපි කියමු යෙහෙලියක් වෙච්ච ක්‍රිස්ටීන් නඩරාජාගේ උදව්වෙන් තමයි මේ අනතුරෙන් පස්සේ තමන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගැනීමේ කාර්යය මරියසෙල් කරගෙන යන්නේ. ඉතින් ඇයට සදාදරණීය ලෙස අපේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඇයගේ රසිකයන් පුළුවන් තරම් ප්‍රාර්ථනාවන් වලින් වේවා උදව් කරමින් වේවා ඇයට උදව් කරනවා මේ කාලයෙන් මේ අමාරු කාලයෙන් ගොඩ එන්නට. ඉතින් මේ අමාරු කාලයේ පරයලා මරියසෙල් නැවතත් ශ්‍රී ලංකේ සංගීතයට පිවිසෙනකොට ඇයට හම්බෙනවා ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ලා බොහොමයක්. සංගීත ලෝකයේ හිටපු ඒ වන විට පතාක යෝධයන් බවට පත්වෙලා හිටපු ක්ලරන්ස් විජේවර්ධන, එම් එස් ප්‍රනාන්දු, ස්ටැන්ලි පීරිස්, අජන්තා රණසිංහ, චන්ද්‍ර අල්ෆොන්සේකා, ඒ වගේම තමයි සුනිල් පෙරේරා, මේ සියලු දෙනත් එක්ක ඇසුරු කරන්න ඇයට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ විදිහට මං හිතන්නේ ඇයගේ සංගීත ගමන සංගීත ලෝකයේ එක දිගට ගලාගෙන යනකොට මරියසෙල් කියලා කියන්නේ හැමදාම අලුත් වෙච්ච කෙනෙක්. ඒක නිසයි අපි මුවිට කලින් අහපු පහන් නොවන රැයක ඇවිද යමුදු ගීතය වගේ හේමසිරි හල්පිට රචනා කරලා මහේෂ් දිනිපිටිය සංගීතවත් කරලා තිබ්බ ගීතයක් මේ විදිහට අහන්නට ලැබුණේ. ඉතින් අපේ මැදිරියෙන් මට හිතෙනවා ප්‍රශ්නයක් අහන්න. ඩිල්ෂාන්, ඔබ මේ මරියසෙල්ගේ ගීත අහන්න පටන් ගන්නකොට, අපි කියමුකෝ මෙහෙම කැන්ඩිලා මිස්සි වගේ ගීතයක්, මේ පහන් නොවන රැයක වගේ ගීතයක් ඔබට ඇහෙන්න පටන් ගන්නකොට, මේ ගීත ඔබේ සවන වැකෙනකොට ඔබට කොච්චර කාලයක්ද වයස ඉතින් ගත්තොත්?
1: මම හිතන්නේ ඇත්ත වශයෙන්ම ගායකයා කවුද කියලා දැනගන්න කලින් මම හිතන ওই සින්දු අර පොඩි කාලේ අර බහතේ යන කාලේ ඉඳන් ඇහිච්ච සින්දු ගෙදරදෝ. ඇත්ත වශයෙන්ම ඉතින් පස්සේ තමයි දැනගන්නේ මේ ගායිකාව කවුද කියන දේ. එතකොට මම පොඩි කාලේ ඇත්තටම මම හරි මාසින්දුවක් තමයි මේ සිහින නෙළුම් මල් කියන සින්දුව. ඔව්. ඉතින් ඕක ගායිකාව කවුද කින්ද මන්ද දැනගන්න ඉන්න කලින් ඉඳන්ම ඔය වගේ සින්දු අර ඇත්තටම අපිට පොඩි දවසල ඉඳන් අපේ කනේ ගොඩාක් ඇහිච්ච සින්දු.
0: මං හිතන්නේ ගායිකාවක් හෝ ගායකෙක් ලබන්න පුළුවන් උපරිම සම්මානයක් තමයි ඩිල්ෂාන් ඔබ දුන්නේ. මොකද ගායිකාව හෝ ගායකයා කවුදයි කියලා නොදැන වුණත් ඒ සින්දුව තමන්ට ඇහෙනවනම් ඒ සින්දුවේ පදවැල් ඔබ දන්නවනම් ඒකත් එක්ක මං හිතන්නේ පසු කාලයේදී ඔබ ගායිකාව දැනගත්තට පස්සේ ඇය පිළිබඳව ඔබට ඇතිවෙන ගෞරවය, ඔබට ඇයගෙන ඇතිවෙන ප්‍රසාදය සමහර වෙලාවට අර ගීතය ඇහෙනකොට තිබ්බටත් වඩා වැඩි වෙනවා. ඇත්තටම මෙයාද මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කියලා.
1: ඔව්, ඉතින් අද මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා එතුමිගේම ගීත ට්‍රිබියුට් ටු මරියසෙල් කියන මේ සඳල් වැඩසටහන ඉතින් ඒ වගේ ගායනා කරන්න හම්බෙන එක මං හිතන්නේ අපි හැමෝටම හම්බුණ ඇත්තටම හොඳ මං හිතන හොඳ භාග්‍යයක් ලෙස මං සලකනවා අපිට එයාගේ ගීත එහෙම ගායනා කරන්න හම්බෙච්ච මේ අවස්ථාව.
0: අපි අපිට පුළුවන් තවත් ඇයගේම සුන්දර ගීතයකට යොමුවෙන් ඒ ගීතයට යොමු වෙලා අපිට නැවතත් මේ කතා බහ කරගෙන යන්න පුළුවන්. මොකද අපි හැමදාමත් කතා කරනවා වගේ මේ අපාතරින් වෙන් වෙලා ගියත් මේ සංගීත ලෝකේ අපිට මෙවන් වූ ගීත අහන්න දීලා අපිව සංගීතයට ඇඳ බැඳගත්ත මේ ගීත තුලින්ම අපේ අනාගතය ලස්සන කරපු, අපේ හීන ලස්සන කරපු, අපිට අලුත් ලෝකයක් ගැන සිහින මවන්න කියලා දුන්න, අපේ හිතේ සමහර වෙලාවට වේලිලා යන වියකිලා යන ආදරය නැවත මතක් කරගන්න අපිට උදව් කරපු මරියසෙල් වගේ ගායිකාවන් ඔවුන්ගේ ගීත අපිට ඇය අප අතර සිටියත් නොසිටියත් මං හිතන්නේ හැමදාම ආලෝකයක් හැමදාම අපිට අතීතය මතක් කරන්න සුන්දර ආවර්ජනයක් කරන්න උදව්වක්. ඉතින් අපිත් එක්ක කතා කරා වගේම ඩිල්ෂාන් සුදානම් ඇගේ මීළඟ ගීතය ගායනා කරන්න මේ ගීතයට යොමු වෙලා අපි නැවතත් මේ කතාබහත් එක්ක එකතු වෙමු.

0: Whether in the forest or on the air, diversity is so important. Don't settle for monocultures. Turn onto the world with 4EB 98.1 FM.
1: This August, Multicultural Queensland Month 2026 brings people together across the state, celebrating culture, community, spirit, and many stories that make Queensland feel like home. All month long, everyone is invited to connect through food, music, art, sport, and local events that showcase Queensland. From regional towns to city streets, everyone is encouraged to come together, learn from one another, and celebrate the cultures that shape life in Queensland. Come together and be a part of the celebrations happening across Queensland at qld.gov.au/multicultural month. Radio 4EB is proud to be one of the sponsors of Multicultural Queensland Month in partnership with Queensland Government.
2: Ithin api katha karagena giya wagema den api ita me geetha ahana kotat penawa aygi geethayan ekin ekata wenas api habai me hama geethayakama eliyata ena අපි කියන වයිබ් එක අපි කතා කරන ඒ ගීතේ ජොන්රාව නෙවෙයි හැබැයි ගීතේ තියෙන වයිබ් එක ඒ ගීතේ තියෙන හැඟීම ඒ ගීතේ අපිට ලබා දෙන අර අපේ හදවත කිතිකවන ගතිය හැම ගීතයකම වයිබ් එක වෙලා තියෙන සතුට ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ ගීත අපිට මෙච්චර හදවතට ලං වෙලා තියෙනෙත් ඒක හින්දම් වෙන්න පුළුවන්. ඉතින් සඳ ජොන්රාව නෙවෙයි හැබැයි ගීතේ තියෙන වයිබ් එක ඒ ගීතේ තියෙන හැඟීම ඒ ගීතේ අපිට ලබා දෙන අර අපේ හදවත කිතිකවන ගතිය හැම ගීතයකම වයිබ් එක වෙලා තියෙන සතුට ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ ගීත

0: ඔස්ට්‍රේලියාවටන ඉතින් මේවත් එක්ක හැබැයි මංහිතන ඔබ මරිසල් ගීත හලතිනවා කියලා මේ ගායනා කරන ගීත එතනින් ගෙපුහම අප ඩිල්ශාන් කිව වගේ මරිසල් කියන කවුද කියලා නොදැන වනත් මේ ගීත ඔබ දැනගෙනින් නැති. ඔබට කොහොම දෙහිතෙන්නේ මෙවන් වූ ගායිකාවක් මෙවන් වූ අර වයිබ් එක සතුට කරගත්ත ගීත ගොන්නක් මේ විදිහයට එලි රැහනකට ඔබට කොහොමද මේ මරේසල්ගේ ගීත මුලින් මැහුණේ සහ ඉගැන අපි පොඩි අදහසක් දුන්න.
1: ඔව් මායා, මංහිතන්නේ මම් මරියසල් කියන්නේ කවුද කියලා දන්න ඇතුව තමයි ඉස්සෙල්ලාම යාගේ සින්දු අහන්න ගත්තේ. අරවා ඉස්සෙල්ලා කිව්වා වගේ කැන්ඩිලමිස්සි කියන සින්දුව තමයි මට මංහිතන්නේ ඉස්සෙල්ලාම එයාගෙන් කියලා ඇහෙන පළවෙනි සින්දුව. ඉතින් ඒ සින්දුවත් ඇහෙන්නේ ගොඩක් වෙලාවට මට පාටි එකක, එහෙම නැත්නම් කවුරු හරි ඔය අපේ ගෙදර ඇවිල්ලා සින්දුවක් කියනකොට, එහෙම නැත්නම් නටන්න ඕනහම. ඉතින් ඒ වගේ සින්දුවක් අනිවාර්යෙන් ඇහෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට තමයි මං හිතන්නේ මට මරියසල්ගේ සින්දු වැඩියෙන් ඇහිලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක හොය කරනවා කියලා කියනකොටත් මේ මට ඉස්සෙල්ලාම මතක් වුණේ අර එයාගේ සින්දුවලට නටපු හැටි. ඒ කාලේ ඉඳලා මේ සින්දුව කොච්චර ෆේමස්ද කියන එක තමයි මගේ මතකයට ආවේ ඇත්තටම. කියන්නේ
0: ඔව් මං හිතන්නේ ඒ සින්දු එච්චර ෆේමස් වෙන්නම නැත්තම් ඒ සින්දු එච්චර ජනගත වෙන්නම තියෙන හේතුව තමයි මං හිතන්නේ අපි අර කතා කරන මේ සතුට කියන වයිබ් එක. ඇයිගේ ගීතවල අපි ගත්තොත් ගායිකාවක් විදිහට මං හිතන්නේ සංගීත අධ්‍යක්ෂණය කරන තැන්වලදීත් මේකට ඉන්වෝල් වෙනවා ඇති. මේ හැම ගීතයක්ම මේ සතුට කියන වයිබ් එක කැටි කරගත්ත දෙයක්. ඒ වගේම තමයි අපි මේ බයිලා කියන ජනරයක් ගත්තොත් එහෙම ලංකාවේ මේක බොහෝ විට ගායකයන්ගෙන් පිරලා තිබ්බ ගායකයෝ රජ කරපු ජොන්ර එකක්. හැබැයි කොරින් අල්මේද සහ මරිසෙල් ගුණතිලක මේ බයිල කියන ජොන්ර එක අයිකන් දෙකක් වෙන්න තරම් ලෙජන්ඩ දෙන්නෙක් වෙන්න තරම් ඔවුන් ඔවුන්ගේ මේ ගායනය ඔවුන්ගේ ක්‍රාෆ්ට් එක මං හිතන්නේ දියුණු කරගත්ත කියන එක. ඉතින් මේ ගැන මොකද මොවුන්ගේ මේ ගායනය සහ මොවුන් කොහොමද මේ බයිල කියන සංස්කෘතියට බලපෑවේ කියන එකට මොනවට සාක්කයක් තමයි ලෝකේ වටේම ඔවුන්ට ලැබිලා තිබුණු පිළිගැනීම. ඉතින් ලොස් ඇන්ජලිස් වල යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියාහි වෙසෙන වාසනා කැලම් ඩිමෙල් මෙන්න මෙහෙම සඳහනක් කරනවා ඔහුගේ පර්යේෂණ කෘතියේ. Since I feel it is an essential issue to study the gender baila as well, the work of female baila singers like Mariazal Gunatilaka and Corin Almeida should also be appreciated kiyeneka ekenne api me baila kiyana kalawa gena katha karot api baila loke rajawarun gena katha karanawa mehema baila gena kiyenakota apide ee gaayakayanta visheshanayan thiyenawa iden man hitanawa අපි බයිලලෝකෙ රජිනියන් ලෙස නම් තබන්න පුළුවන් කිරළු පළඳන්න පුළුවන් කෙනෙක් තමයි මරිසෙල් ගුණතිලක කියලා කියන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඇය විශිෂ්ට සහ විශේෂ ගායිකාවක් බවට පත් වෙන්නේ ඇය මේ බයිල කියන ජොන්ර එකේ විතරක්, ඒ වගේම සිංහල කියන භාෂාවේ විතරක් නැවති හිටපු ඉඳ නෙමෙයි. ඇය පොප් වේවා ඊට පස්සේ ශාස්ත්‍රීය ගීත වේවා මේ හැමදේකම ඇය චුට්ට මේ හැමදේකම අධ්‍යයනයක් සහ ඒ වගේම තමයි ඒ හැම ශේෂ්ත්‍රයකම හැම ජොන්රාවකම ගීතයක් ගායනෙත් හැමෝම වෙලා තියෙනවා. මං හිතන්නේ මේකට හේතුව ඇයට එකතු වෙලා හිටපු අයට ආශ්‍රය කරන්නට ලැබුණු ඇගේ සමකාලීන මිත්‍ර ප්‍රජාව, නැත්තම් ගායක ප්‍රජාව කිව්වොත්. අපි ගත්තොත් ජිප්සීස් සුනිල් පෙරේරා, MS ෆනෑන්ටු, ඩාලීන් ජූබි, රොනි ලීච්, ක්ලරන්ස් විජයවර්ධන, ඩෙස්මන්ඩ් සිල්වා, ඇනස්ලි මල්වාන, ජේමියන් වික්‍රමතිලක, මැක්සි, එතකොට ෂනල් ෆනෑන්ඩු, උමාරා සිංහවංශ, අශාන්ති දිමෙල්, රාජ් සෙනවිරත්න. ඉතින් මේ හැම කෙනෙක්ම ඔබ ගත්තොත් මේ

ගායක ගායිකා ලයිස්තුව අතරේ බැලුවොත් මේ 60 දශකයේ 70 දශකයේ ඉඳලා වර්තමානයේ දක්වා මාර්ය සිංහවංශල දක්වා කියන්නේ වර්තමානයේ බොහොම ඇක්ටිව් විදිහට ඉන්න ගායක ගායිකාවන් දක්වා මේ මේ ඇය ඇසුරු කරපු ගායක පරපුර විචලනය වෙනවා. ඉතින් මේක ඇතුලේ මං හිතන්නේ 1977 ඇය නිකුත් කරපු කැන්ඩි ලමිස්සගේ ඉඳලා ඇයගේ මේ අවසානයේ 2026 ඇය අප අතරින් නික්ම යාම වෙනකම්ම මං හිතන්නේ සංගීත ලෝකේ කොයි අවධියේ වුණත් මරියසෙල් ගුණතිලකට වේදිකාව හොල්ලන්නට පුළුවන්කම තිබ්බා. මරියසෙල් ගුණතිලකට වේදිකාව අත්පත් කරගන්නට පුළුවන්කම තිබ්බා. එවන් වූ ගායිකාවක් ගැනයි අපි මේ ආදරයෙන් මතක් කරමින් අද කතාබහ කරන්නේ. ඉතින් මං හිතන්නේ අපි ඇයගේ ජීවිතයට මෙහෙම සවන් දෙනකොට ඇයගේ ගීතත්වයටත් අපි සවන් දෙන්නට ඕනේ. ඉතින් අපි තවත් සුන්දර ගීතයකට යොමු වෙලා නැවතත් අපි මේ කතාබහත් එක්ක එකතු වෙමු.

ඉතින් මරිසෙල්ගේ ගීත ගායනයේ තිබ්බ විවිධත්වය ගැන තමයි අපි කතා කර කර හිටියේ. මං හිතන්නේ ඒ විවිධත්වය ගැන කතා කර කර හිටපු මොහොතේ මොනවට ඒ විවිධත්වය පෙන්වන උදාහරණයක් තමයි අපි මේ කියපු ගීතය, කුමරාණනී ගීතය. ඉතින් නවරත්න ගමගේ තමයි සංගීත රචනය. උපුල් ශාන්ත සන්නස්ගලයන් තමයි මෙහි පද රචනය. ඉතින් මං හිතන්නේ ඔබට මා කී කතාව ප්‍රත්‍යක්ෂ වෙනවා මේ මොහොතේදී. මොකද අපි කතා කරපු අපි ගායක ගායිකාවන් ගැන පමණයි ඉස්සෙල්ලා කතා කරේ. නමුත් මෙහි ඔබට පේනවා ගායක ගායිකාවන් විතරක් නෙවෙයි, ඇයගේ මේ දශක ගණනක සංගීත ජීවිතේ පුරාවට ඇයගේ එකනේ 60 දශකයේ 70 දශකයේ ගායක ගායිකාවන් පමණක් නෙවෙයි, එතන ඉඳලා වර්තමානයේ දක්වා මේ වන විට ලංකාවේ බොහොම ප්‍රචලිතව ඉන්න ගායක ගායිකාවන්ටත් ගායක ගායිකාවනුත් ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරුන් පද රචකයන් මේ සියලු දෙනා සමග වැඩ කරන්නට තරම් ඔවුන් සමග එකතුලා නිර්මාණ බිහි කරන්නට තරම් මරියසෙල් ගුණතිලක අපේ බයිලා රචින මං හිතන්නේ හැකියාව ලබලා තියෙනවා. මං හිතන්නේ කලාකාරයෙක් විදිහට කලාකාරිනියක් විදිහට ඇයට මේ කලා ලෝකය ඇතුලේ ගන්න තිබුණු ලොකුම අත්දැකීමක් තමයි, සුන්දරම අත්දැකීමක් තමයි මං හිතන්නේ මේ විදිහට පරම්පරා ගණනක කලාකරුවන් සමග ගායක ගායිකාවන් පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂකවරුන් සමග මේ විදිහට වැඩ කරන්නට ලැබීම. ඉතින් ඒ වගේම තමයි මේ මරිසෙල් තමන්ගේ ජීවිතය ගැන හිතපු හැටි, තමන්ගේ ජීවිතයේ තිබුණු විවිධ කරදර බාධක ගැන හිතපු හැටි. 2003 ශ්‍රී ලංකාවේ සන්ඩේ ඔබ්සර්ව පුවත්පතට මරිසෙල් ගුණතිලක මෙන්න මෙහෙම කියනවා. To have remained as I am in music scene for 35 years, retaining and who and what I am is a most difficult thing. It is a feeling of elation because of the struggles I have faced to come out on top. 2003 වන විට ඇය ඇයගේ සංගීත දිවියේ වසර 35ක් ගෙවලා අවසානයි. ඒ වසර 35 ඇතුළත ඇයට මේ විදිහේ ගායිකාවක් ලෙස ශ්‍රී ලාංකීය සංගීත ලෝකයේ තුල බිහිවෙන්නට ඉහළට එන්නට ඊට පස්සේ මේ වේදිකාව රච කරන්නට කොපමණ නම් කරදර තිබුණාද, බාධක තිබුණාද කියන එක මං හිතන්නේ මේකට මොනවට උදාහරණයක්. ඒ වගේම තමයි දායිලන් පුවත්පත ඇයගෙන මෙන්න මේ විදිහේ සටහනක් තියෙනවා. කැන්ඩි ලමිස්සීස් හිට් මේක මරියසෙල් ගුණතිලක is another local artist who is very much in demand with Sri Lankans and Sri Lankans living abroad. She is regularly seen in Melbourne, London, the Middle East, Canada and most foreign cities where Sri Lankans associations exist. Her popularity abroad could be attributed to her versatility. She could handle most songs with ease, be it Sinhala, English, Hindi or Tamil. Mariazal also has the ability to communicate with the audience in a friendly manner and most people like her style. මේ හැම දෙයක් ඇතුළෙම කියවෙන්නේ එකක් ගායිකාවක් විදිහට ඇයට තිබිච්ච විශිෂ්ට පරාසය. මේ ගීත බයිලා ජානරේ වේවා, එහෙම නැත්නම් ශාස්ත්‍රීය සංගීතයේ වේවා, ඒ වගේම භාෂාවන් මොන භාෂාවකින් වේවා, ඒ කියන්නේ සිංහල, හින්දි, දෙමළ, මේ ඕනෑම භාෂාවක් වේවා, මේ සියලු භාෂාවන් සහ ජානරයන් ඉතා ලෙහෙසියෙන් ඉතා පහසුවෙන් ගායනය කරන්න හැකියාව තිබිච්ච
විශිෂ්ට ගණී ගායිකාවක් තමයි මරිසෙල් ගුණතිලක කියලා කියන්නේ. ඉතින් අපි සමහර වෙලාවට සංගීත ලෝකේ ඇයට හිමි විශිෂ්ටත්වයේ දීලා තියෙනවද? ඇයට අපි දිය යුතුව තිබුණු ගෞරවය අපි දීලා තියෙනවද කියන එක සමහර වෙලාවට ප්‍රශ්නයක්. හැබැයි ඒ ගෞරවයන්ට සාපේක්ෂව ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබිච්ච ආදරය නම් මම හිතන්නේ අනන්තයි, අප්‍රමාණයි. ඒ ගැනම තමයි මේ අයිලන්ඩ් පුවත්පත කියන්නේ. ඇය ලංකාවේ පමණක් නෙවෙයි, ලාංකිකයන් වාසය කරන ලෝකයේ ඕනෑම නගරයක මරිසෙල් පැමිණි විට ඒ ප්‍රේක්ෂකයන්ගෙන් රසිකයන්ගෙන් ඇය ලැබූ ආදරය අපමණ ආදරයක්. ඉතින් අපිට මතක් වෙනවා ඇය බ්‍රිස්බේන් වෙත ආපු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ නොයෙක් නගරවල ඇය ගායනයේ දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මෙවන් වූ ප්‍රේක්ෂක ආදරයක් මේ තරමින් ලබන්නට ඇයගේ ඇය ගායිකාවක් ලෙස ඇයගේ ගීතම විතරක් නෙමෙයි, ඇය මනුෂ්‍යයෙක් ලෙසත් ඇය කොයිතරම් මිනිසුන් සමග ආශ්‍රය කරන ඕනෑම වෙලාවක බෙහෙවින්ම නිහතමානීව බෙහෙවින්ම ආදරණීයව සැමට සැලකුව සැමට ආදරය කරපු සැම සමග කතා බහ කරපු කෙනෙක්. මං හිතන්නේ මරිසෙල් ගුණතිලක කියන ගායිකාව අපේ හදවත්වල අමරණීය වෙන්නේ, මෙච්චර රසික ආදරයකට පාත්‍ර වෙන්නේ මෙන්න මේ කාරණාව හින්දා. ඉතින් කාල වේලාවත් ගෙවිලා යනවා, මරිසෙල් ගුණතිලක ගැනමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඇයගේ තවත් ගීතයකට යොමු වෙන්නටයි අපගේ මේ සූදානම. අපි මේ ගීතය රස විඳලා අපි ආපහු මේ කතාබහත් එක්ක එකතු වෙමු.

Then යොවුන් සිහින ලෝකී අපිට ජීවිතේ පුංචි කාලයක් යනකොට අමතක වෙන ජීවිතේ වගකීම් වැඩි වෙනකොට යුතුකම් මිෂ්ට කරන්න තියෙනවා කියලා මතක් වෙනකොට අපිට අමතක වෙලා යන එකක් තමයි අපේ යොවුන් සිහින ලෝකය. ඒ කියන්නේ යෞවනයන් විදිහට අපි හැමදාම ආසයි සිහින මවන්නට. ඒ සිහින විශාල වෙන තරමට, ඒ සිහින බර වැඩි වෙන තරමට, ඒ සිහින ලස්සන වෙන තරමට අපේ යෞවන කාලයේ සුන්දරත්වය වැඩි වෙනවා සමහර වෙලාවට. ඉතින් මං ඉස්සලත් ඔබට කිව්වා වගේ ක්ලැනන්ස් විජේවර්ධනයන්ගේ පද රචනෙන්, ක්ලැනන්ස් විජේවර්ධනයන්ගේම සංගීත රචනෙන් තමයි මරිසල් ගුණතිලක මේ යොවුන් සිහින ලෝකයේ කියන ගීතය ගායනා කරලා අපිට දායාද කරන්නේ. ඉතින් නැවත නැවතත් කියන්නට තියෙන්නේ මෙවන් වූ පද රචකයන්, මෙවන් වූ සංගීත නිර්මාපකයන් දශක ගණනාවක් තිස්සේ ලංකාවේ සංගීත ශ්‍රේෂ්ත්‍රයේ යුග ගණනාවක් තිස්සේ මේ සියලු දෙනා ආශ්‍රය කරලා, මේ සියලු දෙනාත් එක්ක කරට කර ගායනා කරලා ඒ වේදිකාව වෙන්නට පුළුවන්. මුල්ම කාලයේදී ගුවන් විදුලිය වෙන්නට පුළුවන්, වේදිකාව වෙන්නට පුළුවන්. ඊට පසු කාලයේදී රූපවාහිනිය වෙන්නට පුළුවන්. නැවත නැවත අපේ තාක්ෂණයේ අලුත් වීමත් එක්ක YouTube වෙන්නට පුළුවන්. මේ සියලු මාධ්‍ය ඔස්සේ තමන්ගේ ගීත එදා වගේම අදත් ජනප්‍රිය ලෙසත්, රසික ආදරේ දිනා ගන්න සුන්දර ගීත ලෙසත් පවත්වාගෙන ගිය. ඒ වගේම තමයි සංගීත ලෝකයේ තමන්ගේ අලුත් වීම නොකඩවා කරපු ඕනෑම ජානරයක, ඕනෑම භාෂාවක ගීතයක් ගායනා කරන්නට පුළුවන් වෙච්ච අපිට සමහර විට අපි කියන්නේ ඔෆිෂියලි අගයන් අමතක වුණත් රසික හදවත් ඇතුලේ, ජනතාවගේ සිත් ඇතුලේ සදාකාලීය කාලේ අමරණීයව ජීවත් වෙන ගායිකාවක් ලෙස අපිට මරියසෙල් ගුණතිලකයන් හඳුන්වන්නට පුළුවන්. ඉතින් ඇගේ ගීත ගැන මේ විදිහට කතා කරනකොට ඇය මේ ගීත ලෝකේ සියලු දෙනත් එක්ක මේ විදිහට මං හිතන්නේ සිරීට පොඩි අපහසුකමක් ඇති මරියසෙල් ගුණතිලක ගැන දැනගන්න. හැබැයි මේ රසිකයන්ට තවමත් ඔවුන්ගේ හදවතේ මරියසෙල් ගුණතිලක ජීවත් වෙනවා. ඉතින් අපි මේ විදිහට කතා කරගෙන යද්දී අපිට හැමදාම අපේ ගායක ගායිකාවන් නළු නිලියන් වේවා, ශ්‍රී ලාංකීය කලාවට අතිශය ලොකු මෙහෙවරක් කරපු බොහෝ දෙනා අපිට ගොඩක් වෙලාවට ඔවුන්ගේ ගුණය සිහි කරන්නට, ඔවුන්ගේ විශිෂ්ටත්වය සිහි කරන්න අපිට මතක් වෙන්නේ ඔවුන් අපාතරින් බිය වුණාට පස්සේ. මරිසෙල් ගුණතිලකයන්ගේ විශිෂ්ටත්වය ගැන කතාවත් එහෙමම තමයි. හැබැයි ඔවුන්ගේ ජීවිතය ගැන නැවත අවලෝකනය කරලා බලපුවහම අපිට කලාකරුවන්ට නැත්තම් කලාකරුවන් වන් උත්සාහ කරන ඕනම කෙනෙකුට ඔවුන්ගේ ජීවිතය ඇතුළේ ඉගෙන ගන්නට තියෙන දේවල් ඉතා විශාලයි. ඔවුන් ද මරිසෙල් ගුණතිලකයන් කියලා කියන්නේ අවුරුදු 7 ඉඳලා තමන්ගේ සංගීතය ප්‍රගුණ කරපු, ඒ සංගීතය පිළිබඳ අධ්‍යයනයේදිච්ච, ඒ වගේම තමයි ගිටාර් වාදනය අතිශයින්ම සුන්දර විදිහට කරන්න පුළුවන් වෙච්ච, මේ ගායනය වාදනය මේ හැමදේමත් එක්ක එකතු වෙච්ච, ඒ වගේම තමයි රසිකයන්ගේ ආදරය දිනා ගන්නට සහ ඔවුන්ගේ ආදරය රඳවා ගන්නට පුළුවන් විදිහට ගෞරවණීය ලෙස වගේම ආදරණීය ලෙස ජීවත් වෙච්ච කලාකරුණිය. එතකොට කලාකරුවෙකුගේ අගය නැත්තම් කලාකරුවෙකුගේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද කියලා අපි කාගෙන් හරි අහුවොත්
ರಸಿಕಾದರೆ ವೆಡಿವೆನ್ನಟ ವೆಡಿವೆನ್ನಟ ಓನ್ ಜನತಾವಿಗೆ ನಿವತ್ತಿನವಾದ ನತ್ತಾಮ್ ರಸಿಕಾದರೆ ವೆಡಿವೆನ್ನಟ ವೆಡಿವೆನ್ನಟ ಓನ್ ತವ ತವ ಜನತಾವ ಅತರಟೆ ಅನವಾದ ಕೇನಿಕಟೆ ಮೊನವಟ ಉದಾಹರಣೆ ಸೆಪಯುವ ಕಾಂತಾವಕ್ ತಮೈ ಮಂಗಿತಾನೆ ಮರಿಯಸೆಲ್ ಗುಣ ತಿಲಕ್ಕಿಲಕ್ಕೆ ಕಲಾಕಾರಣಿಯಕ್ ತಮೈ ಮರಿಯಸೆಲ್ ಗುಣ ತಿಲಕ್ಕಿಲಕ್ಕೆ ತಮನ್ ದಕಿನ ತಮಂಟ ಹಮುವಿನ ಓಣಮ ಕೆನೆಕುಟ ಆದರೇನ್ ಸುಹದತ್ವೇನ್ ಯುತು ಕಥಾ ಕಡಪು ಕೆನೆಕ್ ಇವಾಗೆ ತಮಾಯಿ ಉದವಕ್ಕಿಲ್ಲಗೆನ ತಮನ್ ಲಂಗಟೇನ ಓಣಮ ಕೆನೆಕುಟ ಏ ತಮನ್ಗೆ ವಗಕೀಮಕ್ಕೆ ಸಲಕ ಉದವ್ ಕಡಪು ಕೆನೆಕ್ ಮಂಗಿತಾನೆ ಅಗೆ ದಿವ್ಯ ಪುರಾವಟ ಮೇ ವಿಧಿಯಟ ಆದರೇಟ ಪಾತ್ರವಿನ ಜೀವತ್ತೆನ್ ಆಯ್ತ ಹೆಕಿಯಾವ ಲೆಬುನಿ ಆಗಿ ಮೇ ಗತಿಗುಣೆ ಅನ್ನಿಸ ಇದನ್ನ ಅಪಿಟ ಮೈಗಿ ಗೀತ ಹಮದಾ ಮಹಿಳತೀನ ಹಬೈ ಮಮ ಉನತ್ ಅದು ತಮೈ ದನಗತ್ತೆ ಮೇ ಸಮಹರ ಗೀತ ಮರೀಸೆಲ್ ಗುಣತಿಲಕಿಲ ಇದನ್ನ ಈ ಕತ್ತುಲೆ ಮಠತ್ತೀನ ಲೊಕು ಪಶ್ಚಾತ್ ಭಾವ ಏಕೆ ಅನ್ನ ಐ ಅಯವೇನಿ ಗಾಯಿಕಾವಕಗೆ ಗೀತ ಅಂದುರಗನ್ನ ಮೇ ಗೀತ ಐಗೆ ಐ ಅಂದುರಾಗಿನ ಆಯಟ ಲಭಿಯುತು ಗೌರವೇ ಲಭಾದೆನ್ನ ಮಮ ಉಣತ್ ಏಕೆ ಈ ಗೀತ ಹೇಮ ಅಂದುರಗತ್ತಿ ನತಿಗೆ ಸಂಬಂಧ ಮಠತ್ತೀನವ ಹಿತೆ ದುಃಖಕ್ ಮಂಗಿತಾನೆ ಏಕ ಅಪಿ ಹೆಮೋಟ ಒಪ್ಪುದು ದಯಾಕ್ ಮುಖದ ಅಯವನ್ನು ಕಲಾಕಾರನಿಗೆ ಗೀತ ಭೋವಿಟ ಜೀವತ್ತು ಅಪಿ ಹದವತಿ ಇದನ್ನು ಅಯವ ಜನಾನಂದೇಟ ಪತ್ಕರಪು ಅಯವ ಜನಪ್ರಸಾದೇಟ ಪತ್ಕರಪು ರಸಕೆ ನತರೆ ಅಯವ ಇಹಲಟ ಹೊಸವಾದಪ್ಪು ಗೀತೆ ಅಗೆ ಮುಲ್ಮ ನಿರ್ಮಾಣೆ ಇಗ್ದಸಿ ಹತ್ತೆ ಹತೇಸಿಟ ಅಯದ ದಾಸ್ ವಿಸಿ ಹೈ ಅಪಾತ್ರಿನ್ ಸಮುಗನ್ನ ತಾಕ್ ಏ ಜನಪ್ರಿಯತ್ವ ನತಿ ನೋವು ಈ ಗೀತೆ ಈ ಕ್ಯಾಂಡಿ ಲಮಿಸಿಯಗೆ ಸಿಹಿನೆ ಅಪಿ ಅವಸಾನೇಟ್ ಗಾಯನ ಕರಣ್ಯ ಅನ್ನಿ ಮೇ ಮರಿಸೆಲ್ ಗುಣತಿಲಕಗೆ ಕ್ಯಾಂಡಿ ಲಮಿಸಿ